0: අයිබෝවන් සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට දැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්ම භූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
1: නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනක්ම පිළිගන්නවා.
0: ආයිබෝන් කමිල.
1: ආයිබෝන් නිරෝෂි. වැඩසටහනේ ආරම්භයත් එක්ක මුතු ඇටයක කතාවක් මට මතක් වුණා කියන්න. මුතු ඇටය කියන්නේ නිරෝෂි මේ ලෝකයේ හඳුනාගත්තු බොහොම වටිනා ස්වභාවික සම්පතක්නේ ඉතිහාසයේ ඉඳලම. මුතු ඇටය හැදෙන්නේ මුතු බෙල්ලන්ගෙන්නේ. සාමාන්‍යයෙන් ජීවත් වෙන කෙනෙක්ගේ ශරීරය තුළ ඒ වගේ වටිනා දෙයක් හැදෙන එක පුදුමාකාරයිනේ. ඒක හැදෙන කතාවත් හරිම විශේෂයි. හිතන්න අපේ ඇහැට වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ කියලා. ඇහැ තුවාල වෙලා දන්න අරගෙන ලොකු අමාරුකමක් දැනෙනවානේ. මුතුබෙල්ලන්ගෙත් හිතවතුනි ශරීරයට වැලි කැටයක් වගේ බාහිරින් දෙයක් ගියපුවාම ඒ බාහිර දෙයට ශරීරය තුළින් දක්වන ප්‍රතික්‍රියාවක් විදිහට එයාගේ ශරීරයෙන් ශ්‍රාවය කරන දේවල් වලින් පුංචි පුංචි ආවරණ හැදෙනවලු අර වැලි කැටය වටින්. ඒ ආවරණ එකතු වෙලා කාලයක් ගියාට පස්සේ අර මුතු ඇටය කියන වටිනා දේ හැදෙනවා. ඉතින් මුතු ඇටයක් හැදෙන කතාව අපේ ජීවිතයටත් සමානයි. අපේ ජීවිතයට කටුක අත්දැකීම්, අමිහිරි දේවල්, විෂම දේවල් ලැබෙනවා. ඒ දේවල් වටිනා දෙයක් බවට පෙරරා ගැනීම අපි සතු දෙයක්. කටුක අත්දැකීම් තුළින් ලබා ගන්නා ජයග්‍රහණය ලේසියෙන් ලබා ගන්නා දේවල් වලට වඩා අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. ඒ වගේ දේවල් අපි රැක ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔබටත් සුන්දර දේවල් ළඟා කරගන්න, වටිනා දේවල් ළඟා කරගන්න ඔබේ ජීවිතය තුළ ලැබපු අත්දැකීම් හේතු කරගන්න කියන දේ මතක් කරමින් අද අපේ වැඩසටහන

0: හැමදාමත් අපේ ජන්මභූමියේ වැඩසටහන තුළ යම් ඉඩක් වෙන් කරගන්නවා ඔබේ සෞඛ්‍ය පිළිබඳ, ඔබේ නිරෝගීකම සහ ඔබේ යහපැවැත්ම පිළිබඳ කතා කරන්න. ඉතින් පසුගිය සති කිහිපය තුළ අපි කතා කරපු දේවල් ගැන බොහෝ දෙනෙක් හොඳ ප්‍රතිචාරයක් අපිට ලබා දුන්නා. විශේෂයෙන් මෙවැනි විශේෂාංගයක් වැඩසටහන ඔස්සේ කිරීම පිළිබඳව අපට ස්තුති කරලා තිබුණා. ඉතින් ඒ හැම කෙනෙකුටම අපේ ගෞරවය. පසුගිය සතිවල අපි විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව කතා කරා. ඉතින් හැමදාමත් ඔබේ සෞඛ්‍ය පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානයක් යොමු කරනා වගේම ඒ සඳහා ඉතාමත් දක්ෂ සහ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන් අපි අපේ සාකච්ඡාව සඳහා සම්බන්ධ කරගන්නවා.
1: අද අපේ වෛද්‍ය සාකච්ඡාවෙන්

0: ඔබට ජීවිතේ ඉතාමත්ම හරවත් දෙයක් ලබා දෙන්නට තමයි සූදානම් වෙන්නේ. හැමදාමත් අපි ඔබේ රෝගී තත්ත්වයන්ට පිළියමක් තමයි රැගෙන එන්නේ. නමුත් අද ඊට වඩා ටිකක් වෙනස් විදිහේ සාකච්ඡාවක් තමයි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ නවසීලන්තයට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි අද දවසේ ජන්මභූමි හරහා අපි ඔබට ලබා දෙන සූදානම් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක රජින පදක්කම්ලාභී වෛද්‍ය අශෝක ඩයස්.
1: වෛද්‍යතුමනි, අපි අපේ සාකච්ඡාව ආරම්භ කරනවත් සමගම මං අහන්න කැමති මුලින්ම නවසීලන්තයට පැමිණෙන කෙනෙක් මොනවද කළ යුත්තේ කියලා. මොකද ඔබ වෛද්‍යවරයෙක් වගේම නවසීලන්තයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නිසා මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඉතාමත්ම සුදුසුයි ඔබෙන් අහන එක.
2: දැන් ඔබතුමිය ඇහුවේ පළමුවේ මේ රටට පැමිණෙන පුද්ගලයින්ට මුලින්ම කළ යුතු දේවල් ගැනනේ. ඒ කියන්නේ මූලික දේවල් තියෙනවා. දැන් ආපු ගාම තමන් බැංක අකවුන්ට් එකක් ඕපන් කරන එක, ගෙයක් හොයාගන්න එක, ඒ වගේ කරුණු ගියා. ඒ කරා ඉවරම ගමන්ම කරයුතු පළමින් දේ තමයි වෛද්‍යවරයෙක් ළඟ රෙජිස්ටර් වෙන එක. වෛද්‍යවරයෙක් කියන්නේ ක්ලිනික් එකකට යම්කිසි සායනයකට රෙජිස්ටර් වෙන එක ඉතාමත් ඉක්මනින් කළ යුතුයි. ඒ සායන කියන තැන් බොහෝ අය දන්නවා. තමා පදිංචි වෙච්ච ස්ථානයේ කිට්ටුව සායනයක් සොයා ගන්නව නම් වඩාත් පහසුයි. ඒ කියන්නේ ලෙඩක් හැදෙන තුරු බලන් ඉන්න එපා, ඉස්සෙල්ලා රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට තමයි පහසුව තියෙන්නේ. තමන් අසනීපුණු ගාම ගිහිල්ලා එම වෛද්‍යවරයා හමු වෙන එක. මෙහි සිස්ටම් එකක් තියෙනවා, අපොයින්ට්මන්ට් සිස්ටම් කියලා එකක් තියෙනවා, වෝක් ඉන් ක්ලිනික් කියලා එකක් තියෙනවා. හැම සායනයකම ඔය ක්ලිනික්ස් වර්ග දෙකක් තියෙනවා. අපොයින්ට්මන්ට් එකක් අරගෙන වෛද්‍යවරයෙක් හම්බෙන්න නම් ඒකට කෝල් එකක් දාලා අපොයින්ට්මන්ට් එකක් ඉල්ල ගන්න ඕන. එහෙම නැත්නම් වෝක් ඉන් ක්ලිනික් තියෙනවා කියලා කියන්නේ තමන් ගියහම ඒ අවස්ථාවේදී එතන අරිනකොටම යන්න ඕන, ක්ලිනික් එක අරිනකොටම යන්න ඕන. එතන කිව් එකක් පෝලිමක් හැදෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා ඒකන තමයි ඉස්සෙල්ලා බලන්නේ. සාමාන්‍යයෙන් බොහෝ ක්ලිනික් වල ඒක තියෙන උදේවරු විතරයි. දැන් ඒක තියෙනවා කිව්වොත් 8:30 ඉඳන් 12 වෙනකන්, 11 මාර්ට් යෝතින් කවදාවත් Tamanta තරක් කරන්නම් වෙන එකක් නැහැ. ඒ කියන්නේ පැය කාලයකට සැරයක් නේ අපොයින්ට්මන්ට් එකක් දෙන්නේ මේ. ඒක නිසා ඒ අවස්ථාව ඉවර වෙන්න පුළුවන් 11:40 යනකොට. ඒක නිසා පුළුවන් තරම් උදෙන් යන්න ඕන. පළවෙනිම ස්ථානය ගන්න ගියොත් ඉක්මනට හම් වෙන්න පුළුවන් වෛද්‍යවරයාව. මං කැමති කුඩා දරුවන් ඉන්නෝ නම් Taman සිටීම ස්ථානයක් ළඟ රෙජිස්ටර් වෙන එක ඒක අම්මලාට පහසුවක් වෙනවා. Taman ලියාපදිංචි වුණ ක්ලිනික් එකේ වෙබ්සයිට් එක හරියට කියවන්න ඕන, හොඳට බලන්න ඕන. ඒ වෙබ්සයිට් එකේ තියෙනවා සියලුම දේවල් අඩංගුයි. ඒ කියන්නේ ඒ ක්ලිනික් එක සතියේ දිනවල සතියේ අන්තිවල ඇරලා තියෙන වෙලාව, වහලා තියෙන වෙලාව, එහෙම නැත්නම් වෝකින් ක්ලිනික් තියෙන වෙලාව, එතකොට ඒක එක අවස්ථාවලදී අය කරන මුදල් හැමදේම, ඒ ඉන්න වෛද්‍යවරුන්ගේ නම්ගම්, නර්සස්ලාගේ නම්ගම් හැමදේම අඩංගුනේ වෙබ්සයිට් එකේ. ඒක නිසා තමා පදිංචිවට ක්ලිනික් එකේ වෙබ්සයිට් එක හරියාකාරව කියවන්න ඕනේ. ඉන්තක රෙජිස්ටර් වෙනකොට ඒ පවුලේ අම්මයි තාත්තයි විතරක් රෙජිස්ටර් වෙලා මදි. වෙන වෙනම සියලු දෙනාම රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ හැම එක්කෙනෙකුටම හම්බෙනවා නැෂනල් හෙල්ත් ඉන්ඩෙක්ස්, ඒ කියන්නේ NHI කියලා නම්බරයක්. අන්න ඒ නම්බරේ කවුරුත් හොඳට මතක තියාගන්න ඕන. තමන්ගේ පර්ස් එකේ හරි එහෙම නැත්නම් තමන්ගේ එක ලියලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ මොබයිල් එකේ ඒ නම්බර එක තියාගන්න ඕනේ. ඒක ඉතාමත්ම අවශ්‍ය වෙනවා වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යනකොට. එහෙම නැත්නම්

0: ගත්තස්තයක් කරන්න යනකොට එහෙම නැත්නම් වෙනත් සායනයකට හෝ එක්ස්රේ එකක් කරන්න ඒ වගේ දෙයකට යන අවස්ථාවේ රෝල්ට යනකොට ඒ NHI නම්බර එක කියන්නේ ඉංග්‍රීසි අකුරු තුනකුයි ලක්කම් හතරකුයි තියෙන නම්බරයක්. ඒක හොඳට මතක තියාගන්න ඕන. තමන්ගේ ළමයින්ගේ දේවලුත් තමන් ළඟ වෙනම දකුණු කරලා තියාගන්න ඕන. ඒක තාමත් වැදගත් වෙනවා. ඒක නිසා මම කිව්වේ. දැන් අලුතින් පැමිණ අයට තමන්ගේ භාෂාව ගැන ගැටලුවක් පැනගින්න පුළුවන්. මේ බොහෝ වෛද්‍යවරු සායනවල ඉන්නේ පිටරට වෛද්‍යවරු සිංහල කතා කරන්න බැරි සිංහල දැනුම නැති අවෛද්‍යවරු නසස්ත්‍ර තමන්ට සිංහල කතා කරන වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන නම් දැන් මේ ඕක්ලන්ඩ් වල හැමතැනම වගේ හැම ක්ලිනික් එකකම වගේ විශේෂයෙන්ම අපි ගත්තොත් ලෝකල් ඩොක්ටර්ස් හායන හැම එකම වගේ සිංහල කතා කරන වෛද්‍යවරු ඉන්නවා. එයින් තැනකට තමාව රෙජිස්ටර් කරගන්න පුළුවන්. එතකොට දැන් වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියාම නිතරම හැම විටම භාවිතා කරන්න ඕන තමන්ගේ පාස්පෝර්ට් එකේ තියෙනවා මිසක් යාළුවෝ භාවිතා කරන නම නෙමෙයි. මම බොහෝ අවස්ථාවල් දැකලා තියෙනවා අපිට පණිවිඩය වෙනවා මේ අපේ ලංකාවේ රෝගීන් මම අමල් මම සුනිල් ඒ වගේ කියලා. එතකොට අපිට කවුද කියලා අඳුරගන්න බෑ. ඒක නිසා නිතරම පාවිච්චි කරන්න ඕන පාස්පෝර්ට් එකේ තියෙන නම හරියාකාරෝ ඉක්මනට තමන්ගේ වැටි කරගන්න. අනිත් එක මෙහෙ දැන් ලංකාවේ ඉඳන් පරිමේයෙන් පැමිණෙන අයට පුරුදු වෙන්න වටිනා වචන දෙකක් තියෙනවා. එකක් අපි ලංකාවේ
1: senior focus Kia ora tato. It's Anne-Marie Currie.
0: දෙන එක අනිත් එක හැම දෙයකටම ස්තුති කියන එක. ඒ වචන දෙක නම් මතක කරගන්න
1: senior focus Kia ora tato. It's Anne-Marie Currie, your presenter here. Just an announcement from Senior Focus. Coming up on Friday 2026, and a charity auction valued at more. You can get 10% off your ticket or visit our Facebook page. It is also, and I have with me in the studio our guest.
0: ඕනට මුදල් ගෙවන්න ඕන බෙහෙත් පත් ගෙවන්න වෛද්‍යවරු හම්බෙන්න
1: Facebook page for the link.
0: ගොඩාක් වේදන් කරන්න වෙනවා.
1: And I have with me in the studio our guest Richard Wright, who is the co-director of AUT's You can get 10% and a charity and celebrate Senior Focus. Kia ora tato. It's Anne-Marie Currie, your presenter here. Just an announcement from Senior Focus. Coming up on Friday, the 2nd of October at quarters.
0: නැත්තම් සෑහෙන මුදලක් වේදන් කරන්න වෙනවා රෝහලට ඇතුළු වුණොතින් යම්කිසි කරදරයක් වෙලා. අනිත් එක තැනක ලියාපදිංචි වුණොත් හදිසියෙන් එතන තමාව පේන බෙන්න ගන්න බැරි වුණොතින් රොටු ගියා බලන්න වෛද්‍යවරේ මුණ ගැසෙන්න බැරි වුණොතින් තවත් තැනකට ගියොතින් එතන එම රෝගියා බලන්නේ කැෂුවල් පේෂන්ට් කෙනෙක් විදියට. එතකොට කැෂුවල් පේෂන්ට් කෙනෙකුගේ චාර්ජ් එක මේ රටේ ඩොලර් 100ක්ටත් අධික වෙන්න පුළුවන්. තමන්ගේ ක්ලිනික් එකේ ඩොලර් 20ක් නම් ගන්න පිට ක්ලිනික් එකට ගියොතින් කැෂුවල් විදියට එතන ඩොලර් 100ක් විතරයි ගන්නවා. ඒකනත් පරණසක් වෙන්න ඕන. කමියුනිටි සර්විසස් කාඩ් කියලා තියෙනවා අඩු ආදායම් ලාභීන්ට. ඒ ගැන මෙතනදී මට විස්තර කරලා දෙන්න කාල වේලාව මදි. ඒක

අපි වෙනම වෙලාවක් තෝරගමු. වින්ස් එක කියන්නේ ඉන්කම් සපෝට් කියලා කිව්වේ ඉතන. වින්ස් එකෙන් ලැබෙන අපට ලැබෙන ආධාර ගැන අපි පසුව කතා කරමු.